0: Radio Darmstadt. Radadadada.
1: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4.
2: Germany and Meguna Tech Bane Lanka Radio Vedzatanai.
3: Your kind of music, all day, all night, right here on your one and only station.
4: Ekasiya tunai hatra FM nalikawen api guwangata karanne ne me Juli Palawinda sita api guwanata ekkwanne DAB nemathi navina taakshane yatate DAB ken digital audio broadcasting ekin me nisa obata puluwan apita samandenna digital broadcasting DAB nathnam ape supurudu antarjala nalika walin radiodarmstadt.de saha lankaradio.lk yana web adawi walin
5: adawata samipathama handin hama සෙන්සුරා දවසක්ම ඔබ හමුනේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකයි මේ ඔබ එකතු වෙලා ඉන්නේ මම රංජන්
6: මොනිකා හැමදාම වගේ අදත් ලස්සන දහවලක හිත නිවන සංගීතයකට අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා හැබැයි අද දවස ටිකක් විශේෂයි මොකද අපේ මැදිරියට ඇවිත් ඉන්නේ අපේ හදවත් වලට තදින්ම දැනුණු ගීත ගණනාවක් කියපු පරිම ආදරණීය ගීත රචකාවෙක්
5: අනිවාර්යයෙන්ම නීකා වචන වලින් මැජික් කරන්න පුළුවන් ගීතයකට පණ දෙන්න පුළුවන් අපූර්ව නිර්මාණකාරණියක් අපි ආදරෙන් පිළිගන්නවා ගීත රචිකා රිස්මීනා සමින් අපේ මැදිරියට අපි දුරකථනයෙන් මැදිරියට කිව්වට වැඩක් වෙන්නේ නැහැ අපි දුරකථනයෙන් තමයි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ ආයුබෝවන් රිස්මීනා
6: ආයුබෝවන් කොහොමද රිස්මීනා මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ
7: මේ දවස්වල නම් එකක් විවේකී සුවයෙන් ඉන්නවා ඒතර ඉන්න ලියපු නිර්මාණ ගොඩක් එන්න තියෙනවා.
6: හොඳයි අපි ඒ ගැනත් කතා කරමු. ඒ වගේම රංජන්
5: අපේ අසන්නන්ට පුළුවන් රිස්මිනා ඇයටම විශේෂ වූ ගීත රචනා කලාව ගැන ඒ ගීත පිටපස තියෙන නොකියු කතා ගැන දැනගන්න. අපේ WhatsApp අංකය මතක් කරන්නම් මේ වගේම දුරකථන අංකය මතක් කරන්නම්. අපේ WhatsApp අංකයට ඔබට පුළුවන් WhatsApp කරන්න. එහෙම නැත්නම් අපේ දුරකථනයට කතා කරන්න පුළුවන්. එහෙම නේද නීකා?
6: අනිවාර්යෙන් රංජන් දැන් ඉස්සර අපිට දුරකථන අංකයයි WhatsApp අංකයයි දෙකම එක අංකයක් තිබුණේ නමුත් දැන් අපි ඒක වෙනස් කරලා තියෙනවා ඒක අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ ඉතින් අපිව අහගෙන ඉන්න ඔයා ජර්මනියේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් 0.6.1.518.7000 කියන අංකයෙන් අපිට කතා කරන්න දුරකථනයේ ජර්මනියෙන් පිට ඉන්න කෙනෙක් නම් 0.0049 ඉදිරියෙන් යොදලා 61.52.87.03 කියන අංකයෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මේ දුරකථන මාර්ගයේ WhatsApp නෙමෙයි WhatsApp අංකයක් අපිට වෙනම තියෙනවා 0.0049.152.347.76.748 මම නැවත මතක් කරන්නම් 0.0049.152.347.76.748 ඉතින් ඔයාට පුළුවන් WhatsApp කරන්න අපිට ගීත ඉල්ලීම් සහ ඔයාට මොනවා හරි අහන්න තියෙනවා නම් රිස්මිනාගේ ඔන්න අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න.
5: Ab dem 1. Juli haben wir UKW-FM-Betrieb eingestellt und dann senden wir künftig oder jetzt auch exklusiv über DAB online bleibt alles wie gewohnt. Über radiodarmstadt.de und lankaradio.lk konnten ihr jederzeit uns hören. Bei Fragen oder Feedback schreibt uns gerne an info@lankaradio.lk. හොඳයි අපි මුලින්ම ගීතයක් මන් සෝදාගත්ත උරේස රවිහාරි ගායනය කරන්නේ දෑස වසා මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා ඒ කියන්නේ මේ ගීතයට සංගීත සැපයන්නේ නවරත්න ගම්මගේ රිස්මිනා මොනවද මේ ගීතය ගැන කියන්න පුළුවන්
7: ඒ තමයි මගේ පළවෙනි ගීතය
5: ඔව්
7: පළවෙනි ගීතය ගැන එක ඇතර මට කීනියක් වටේ මුලින්ම කවි ගීතය කියන්නේ හිතේ
5: ඔව්
7: පළවෙනි ගීතය කරන්න නවරත්න සභාවට අරගෙන ඉකපුවාම ගීතම පදල පහක් විතර අරන් ගියා ඒකෙන් තෝරගත්තු එක තමයි ඔය
5: හොඳයි අපි
6: ඒ ගැන වැඩි දුරටත් කතා කරමු ගීතය අහලා ඉවරට පස්සේ.

0: lankaradio.lk.
1: Hari.
2: මොකද පේජ් එක නම
1: අඳුරු සිත්තම්
2: අඳුරු සිත්තම්
1: තාම නැහැ ඊට පස්සේ කවුරු හරි රිපෝට් කරලා ඒක අයින් වුණා ඒ කියන්නේ මම මගේ නම වෙන අය දෙලින් හිටලා තිබ්බා පළවස්ලා 34 දානක් විතර හිටියා දැන් මෑට කවියක් එහෙම ලියලා දැම්මොත් එහෙම ප්‍රතිචාර ගොඩාක් හම් වෙනවා හොඳ වෙනකොට ලයික් 1000ක් විතර වැටලා තියෙනවා ඒගොල්ලෝ කමෙන්ට් කරනවා ඒක ලොකු තපිතක් ලැබුවා මම
2: ශ්‍රිස්මිනේ පේජ් එක Facebook එකේද තිබ්බේ

0: රෑ පිහිනෙන් කියලා පද. එන් ඊට පස්සේ ඒක කරලා මට වීඩියෝ එකක් කරලා එවලා තිබ්බා. ඒක දැක්කම තමයි මට ගොඩක් ආසාවක් ඇති වුණේ මේ ගීතයක් කරන්න ඕන කියලා.
1: දැන් ගීත කීයක් විතර ඔයා ලියලා තියෙනවද?
0: දැනට තියෙනවා 32ක් විතර. පෙර හදපුවා.
1: ඔව්.
0: තව 20ක් 25ක් විතර ලියලා දීපුවා තියෙනවා. තව ඉන්න තියෙනවා.
2: ඔව් අපි නවත්තපු තැනින් තව පොඩ්ඩක් කතාව ඉදිරියට අරගෙන යමු. අපි කතා කරමු උරේෂා රවිහාරිට ඔයා ලියපු ගීතය ගැන. ඔයාගේ පළවෙනි නිර්මාණය කියලා කිව්වා. අපි ඒ ගැන තව චුට්ටක් කතා කරමු.
0: ගොඩක් සම්බන්ධය ආශ්‍රය කරනවා යාතුරු කරනවා. ඊට පස්සේ එයාගේ මාර්ගයෙන් තමයි එයා තමයි යොමු කරේ නවරන සගාවට යන්න කියලා. මායි මේ මහත්තයයි දෙන්නම ගියා අරගෙන. ගියපුවාම නවරත්නස බලලා පදවල් පහක් විතර අරන් ගිහින් තිබ්බා. ඒකෙන් බලලා කිව්වා මේක කරමු කියලා. ඊට පස්සේ තර්පිනාල් මෙලඩිකක් දැම්මා. තනුවක් දැම්මා. තනුවක් දාලා ඒක කියද්දි හරි මාස හිතන ඔක්කොම මේ වෙලෙලා මගේ නම ඇහුවා මම නෑ කියලා. ඊට පස්සේ කිව්වා මම ඔක්කොට වඩා ආස මේකට කියලා. මොකක්ද කිව්වාම මුස්ලිම් කෙනෙක්ට එහෙම වෙලත් ඔයා මේ තරම් ලස්සනට ලියලා තියෙනවා
1: කියලා.
0: වචන එහෙමත් හරියට ඕ හරියට අගය කරා. ඉතින් ඒ අගේ කිරීම තමයි මට තව තවත් ලියන්න උනන්දු කරේ කියලා මට හිතෙනවා.
1: එතකොට
0: ප්‍රවීණයන්ගේ
1: ලැබුණ ආස්වාද පිළිතුරු නේද? ඒගොල්ලෝ අගේ කරන ඔයාගේ ලියන රචනා ගැන, ඒ වචන ගැන. මොකද මුස්ලිම් එකට හරි අමාරු සිංහලෙන් වචන ලියන්නේ. ඒ වුණාට ඔයාගේ ගීත හරි ඔයත් එක්ක කතා කරනකොට අපිට දැනෙන්නේ නෑ ඔයා මුස්ලිම් කියලා. මුස්ලිම් වුණත් අපි සිංහලනේ කතා කරන, අපි සියලු දෙනාමිනේ ලංකාවනේ. රිස්මිනා මගේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඇයි මේ උරේසා රවිහාරි තෝරාගන්නේ? නැත්තම් ඔයාට නවරත්න ගමගේ කිව්වද? නැත්තම් ඔයා හිතලා තෝරාගත්තද?
0: කිව්වා මේ අපි මේක උරේෂයට දෙමුද කියලා. ඇහුවා. ඉතින් මමත් සතුටු වුණා. සෑම තමයි කතා කරේ, සෑම තමයි කතා කරලා සම්බන්ධ කරගත්තේ.
1: එයා ඒ ගීතය හොඳට ගායනා කරනවා. ඒ වගේම සංගීතයත් හොඳයි, පදමාලාවත් හොඳයි. අඩුවක් නෑ කියන්නනේ මේ ගීතය ගැන. එහෙම නේද නීකා?
2: එතන අනිවාර්යෙන් අනිවාර්යෙන් උරේෂා රවිහාරි කියන්නේ ඉතින් ආයේ ඒ දක්ෂතාවයට සම කරන්න දක්ෂතාවයක් නෑ. ඇයට තියෙන්නේ වෙනම කටහඬක්, වෙනම ආරයක්.
1: ඔව්.
2: ඉතින් ඒක රිස්මිනාගේ පදවැලොත් එක්ක එකතු වුණාම තවත් සම්පූර්ණ වෙනවා.
1: ඇත්ත වශයෙන්ම ගීතයක් ලියන එක වෙනස් කලාවක් නේද රිස්මිනා? ඒ අභියෝගෙ මුලින්ම දැනුනේ කොහොමද?
0: ඔව් ඒක වෙනස්ම කලාවක් තමයි. ඉතින් අර මං මුලින්ම ලියුවාමත් මං කිව්වේ අර මට මුලින්ම හිතුනේ මේක කවුරුත් එමන් ලියුවම පිළිගනීද. මුස්ලිම්නේ අනතේවනම මං පොඩි කයින ඉගෙන ගත්තේ සිංහල. ගෙදර කතා බහ කරන්නේ දෙමළ.
1: ඔව්.
0: ඒ කියන්නේ අපි මුස්ලිම්නේ ගෙදර ප්‍රතිශතේ කතා කරන්නේ දෙමළ. ඉතින් මේ ලියුවාම ගෙදර මුලින්ම ලිව්වා මාර සිංදුවට හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක තමයි. ඊට පස්සේ සතුට, ඒ කියන්නේ ඒක වෙනස්ම හැඟීමක්, ඒක හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක ඊට පස්සේ තමයි මේ ලියාගෙන ගියේ.
2: ඔයා ලියපු පළවෙනි ගීතය පටිගත වෙච්ච දවසේ ඔයාට මොන වගේ හැඟීමක්ද දැන්? මේ කියන්නේ දැන් ඔයා ගීතය රචනා කරනකොට ඔයාට ඒකේ අවුට්පුට් එක බලන්න හම්බ වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඔයාගේ හිතේවත් නැති අවුට්පුට් එකක්නේ මේ එන්නේ. ඊට පස්සේ කොහොමද ඒක ඔයාට ෆීල් වුනේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක අහනකොට, ෆයිනල් සොන්ග් එක අහනකොට?
0: මුලින්ම පටිගත කිරීමට ගියපුවාම උරේෂා කැලේල හිටියා. එයා ගීතේ ගායනා කරද්දී ඇත්තටම මේ මතක් ඒ ටික

0: මතකෙතිත් ඇත්තටම දැනටත් හරිම ලොකු සතුටක් දැනෙනවා. මේ යා ගීතය ගායනා කරද්දී ඒ සතුටට මට කඳුළුත් ආවා. මට විතරක් නෙමෙයි අර මගේ යාළුවත් ආවා මාත් එක්ක දීපශිරණි. එයාටත් කඳුළු. ඉතින් ඒ තරම් සතුටුයි. ඉතින් මගේ සහකර්මී ජීවන සහකරුවෝ ජයසෝම අබේරත්න
1: පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න ස්මිනා, දැන් ඔබ විවාහ වෙලා ඉන්නේ සිංහල කෙනෙක් එක්කද? හරි, මට ඇත්තට මේ ප්‍රශ්නෙට තමයි ඊළඟට එන්න උවමනාව තිබුණේ. නමුත් අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පසුවට කල් දාලා
2: අපි හරි ආසයි දැනගන්න ගීත රචකාවියක් විදියට ඔබට මේ වචන ගලා එන්නේ කොහොමද? සුබාදාමද නැත්නම් ආදරේ නැත්නම් සමාජයේ දක්න සිදුවීමද?
0: ඒ සුනම ඒ සියල්ලම කෙරුවත් හරි ඒ සුබාදාම විදිහට මම හරි ආසයි. පරිසරයට හරි ආදරේ අනිවාර්යයෙන් හම්බුනාමත් යන්නේ කොහෙද සුන්දර දැන් හොයාගෙන අපි දෙන්න ඇවිදින්න යනවා. ඉතින් ඒ වගේම ඒ වෙලාවලටත් අදහස් එනවා ඒ සමාජය දකින සිදුවීම් ආදරය වේදනාව සතුට ඒ හැම දෙයක්ම හදවතට තදටම දැන් වෙලාවක තමයි ලියවෙන්නේ.
2: හොඳයි, අපි සමන්දමු තවත් ගීතයකට. ඔයා ලියපු මේ අනුරාධ අබේසිංහ මේ ගීතය ගායනය කරන්නේ සඳ පහන් කියන ලාකුළු නේද? සඳ පහන්
0: ලකුළු ගැයි.
2: ඔව්, ඒ ගීතයට විශේෂ යමක් තියෙනවද කියන්න ඔයාට?
0: ඔව්, මේකේ අර මට එස්ටිකේ ලේන කාලේ සමහරු අර කමෙන්ට් කරනවා ඉන්නවනේ බොළඳේව ලියනවා කියලා දාලා ගොඩක් අය හොඳයි කියන්නේ බොළඳේව ලියනවා කියලා දාලා තිබ්බාම මම ඔබට ටිකක් අර ටිකක් පරිශීලනය කරලා ටිකක් වචන ටිකක් හොයලා
2: දැම්මා.
0: දාලි වරලා ඒක තේරුමත් එක්ක දැම්මා.
2: මේ
0: ඉතින් ඇත්තටම ඔබ සුන්දර ගීතයක් මේ මගේ ගොඩක් ගීත වලට සංගීතය සපයලා තියෙන අනුරාධ අබේසිංහ මහත්මයා මේ ගීතේ යාගේ හඳින්මහ කයපු එක.
2: හොඳයි, අපි සමග මේ ගීතේට

0: හොඳයි රංජන්, මට දැන් ප්‍රශ්න දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා රිස්මිනාගෙන් අහන්න. ඒ හින්දා මම ඔයාගෙන් පොඩි ටයිමයක් ඉල්ලනවා මේ රිස්මිනාගෙන් මට මේ ප්‍රශ්න ටික අහන්න දෙන්න කියලා. හරිද?
1: හරි හරි.
0: පළවෙනි දේ මට හිතෙනවා රිස්මිනා කියන්නේ අභියෝග බාර ගන්න කෙනෙක් කියලා. මොකද ඔයා ඒ ඉස්සෙල්ලා සඳහන් කළා ෆේස්බුක් එකේ ලියද්දී ඔයාට කමෙන්ට්ස් වැටුණා කියලා, මේ බොළඳ විදිහට ලියනවා එහෙම කියලා. එතකොට ඔයා ඒක අභියෝගයක් විදිහට අරගෙන තමයි මේ ටිකක් මම පරිණත විදිහේ ගීතයක් මට කියන්නේ මට මේකත් කරන්න පුළුවන් කියන ඒ අභියෝගය බාර අරගෙන ඔයාගේ අතින් හොඳ නිර්මාණයක් බිහි වුණේ. ඒ වගේ මොනවා හරි ජීවිතයට සම්බන්ධ අභියෝගාත්මක සිදුවීම් වලදී ලියවිච්ච සාර්ථක ගීත නිර්මාණ තියෙනවද?
2: ඔව්, එකක් තමයි මේ ටීවී එකේ නිවුස් වලට මම දැක්කා මේ තාත්ත කෙනෙක් දුවගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දුව ගෙදරට ගන්නෙ නැතුව තාත්ත එළවනවා. ඉතින් ඒ නිවුස් එකේ නිවුස් වලට වෙන්නකොම ප්‍රවෘත්ති වලට වෙන්නකොම මට ඇත්තටම හරි දුකයි. දුක හිතුණා මගේ තාත්ත නැති වෙලා, තාත්ත නැතුණේ අනිත් පයේදී. ගෑනු ළමයි කියන්නේ තාත්තට ගොඩක් කිට්ටුයිනේ. ඉතින් මේ කොහොම හරි මට ඒක හිතට වැදුනා. ඊට පස්සේ මම ඒකට සිංදුවක් ලියුවා, ඇටි වැටි ඇටි පිටි කියලා. ඒකින් කිව්වේ මේ පොඩි කාලේ වැටි වැටි ඇටි දිනකොට තාත්තා අත දෙනවා මේ ඇටි දින්න. ඒුණාද තාත්තා වයසට ගියාම තාත්තව බලාගන්න කෙනෙක් නැහැ කියන එක තමයි ඒක නිරන්තරේ මේ ඒක මම ලිව්වේ වැඩිහිටි නිවාස කියන තාත්තගෙන්ගේ ඇඟීම. සමහර කතා මම අහලා තියෙනවා මේ අමව ගෙනිහිල්ලා තියාගන්න ගෙදර තාත්තව වැඩිහිටි නිවාසක හොත්තනවා. මොකද අමව තියාගන්නේ තමන්ගේ ළමයින් බලාගෙන. අවස්ථාවක්.
1: ඒ ගීතය
0: මට හිතෙනවා මේ රංජන්, මේ සාමාන්‍යයෙන් කාන්තාවන් ගීත රචිකාවියන් අපේ ලංකාවේ සෑහෙන්න දක්ෂ ගීත රචිකාවියන් ඉන්නවා. එතකොට දැන් ගොඩක් වෙලාවට කාන්තාවක් විදිහට ගීත ලියනකොට එයාලා හරිම සංවේදී, කියන්නේ ගැහණු කෙනෙක් ජීවිතේ දිහා බලන විදිහ, එතකොට සෝමාදහම දිහා බලන විදිහ, හැඟීම් දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් පිරිමි කෙනෙකුට සාපේක්ෂව. එතකොට දැනෙන සංවේදී බව මට හිතනවා ගැහණු කෙනෙක්ගේ වැඩි කියලා. රිස්මිනාගේ අදහස මොකද්ද මේ ගැන? කොහොමද ඔයාට ගීත ලියද්දී දැනෙන සංවේදී බව ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
2: ඔව්, ඇත්තෙන්ම ඒක එහෙම තමයි. මේ ඉතින් අපි සමබරව ගීත නිර්මාණය කරන්න ඕනේ, නැත්නම් කියයි අර අඬන්නේ සින්දුමනේ කරන්න කියලා. ඒ වගේ කියන්නත් පුළුවන්. ඒ කියන්නේ වේදනාව විතරක්ම දෙනවා කියලා. ඉතින් මේ ඇත්තටම මගේ තව සින්දුකුත් තියෙනවා මගේ රන් කැටියෝ කියලා. ඒකෙදිත් මම ගත්තේ ඔය වගේම මාතෘකාවක් තමයි. ඒක බබාලා නැති කෙනෙක්ට තමන්ගේ බබාව හදාගන්න, බබෙක්ව හදාගන්න දුන්න අම්මා කෙනෙක් කතාවක්. ඒ වගේ මේ කාන්තාවන්ට දැනෙන සංවේදීතාව වැඩි විදිහට මටත් තිබෙනවා. මේ හිඳ තමයි වගේ කීකල යන්නේ කියලා.
1: ඒ කියන්නේ අපිව කපලා දානවා එතනින්ම නේද?
0: නමුත් අර පිරිමි කෙනෙක් ලෝකෙ දිහා බලන විදිය සහ එයාලට හැඟීම් දැනෙන විදිය එක ගත්තහම කාන්තාවන් හරීම සංවේදී. මේ සංවේදී තැන්වල මට හිතන වෙලාවකට ඌමනාවට වඩා සංවේදී දෝ
1: වෙනවද?
0: ඔව්. තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා ඔයා දැන් මේ ඉස්මතු කරපු හින්දා මේ කාරණය. මේක පොඩ්ඩක් පෞද්ගලික ප්‍රශ්නයක්, සමහර විට මේ ඒ කියන්නේ ඕපදූපයක් විදිහට නෙවෙයි. මම කැමති දැනගන්න, ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔයා මුස්ලිම් කාන්තාවක්, ඔයා හැදිලා තියෙන පරිසරය එක ගත්තහම අපේ සංස්කෘතීන් දෙකක්. දැන් ඔබ විවාහ වෙලා සිටින්නේ සිංහල බෞද්ධ නේද? සිංහල බෞද්ධ නේද හස්බන්ඩ්?
2: ඔව් ඔව්
0: ඔව්. සිංහල බෞද්ධ කෙනෙක් එක්ක. එතකොට ආගම් දෙකක්, ජාතීන් දෙකක්, කල්චර්ස් දෙකක්. එතකොට දැන් සමාජයෙන් සමහර බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාට කොහොමද මේ මේ චොයිස් එක, ඒ කියන්නේ මේ තීරණය ගද්දී කොහොමද ඔයාට ඒක බලපෑවේ? ඒ සම්බන්ධයෙන් මොනවා හරි ගීත රචනා කරලා තියෙනවද? මොකද ජීවිතේ විශාල සිදුවීමක්.
1: ජාතින් දෙකක් අතර ඇති වෙන සම්බන්ධයක් ගැන
2: දෙකක් අතර එකක් ලියුවා. ඒක එකක් තියෙනවා මේ තීර්ති ප්‍රස්කල් මහත්මයා ගායනා කරපු ගීතයක්. ඒ හැරෙන්න ඉතින් ඒක නිකන් ආදරය ප්‍රේමය පිළිබඳව ගීතයක්. ඒක නැහැගීමක් ඇති වෙන්නේ. ඒ හැරෙන්න එහෙම
1: හොඳයි. අපි ඊට පෙර සමන්දමු ඔයා කිව වැටි වැටි ඇවිදින ගීතයට අපි දැන් සමන්දමු. මේ ගීතය ගායන ගන්නේ ආනන්ද තිලක් බණ්ඩාර. ඉස්මීනා සමින්ගේ පදමාලාවට සංගීතය සපයන්නේ අනුරාධ අබේසිංහ.

0: lankaradio.lk.
1: මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේ මේ ගීතේ වැටි වැටි ඇවිදිද්දි කියන ගීතේට ඔයා වැටි වැටි ඇවිදලා තියෙනවද?
2: වැටි වැටි ආපු ගමනක් තියෙන්නේ රිස්මියානේ.
1: ඒක ඒකත් හොඳයි. ඔයා කියන්න ඔයාගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවද මේ තෙක් ආව මේ ගෙවි ගිය කාලය තුල?
2: අමතක නොවෙන කියන්නේ මගේ දෙවෙනි ගීතේ අන්ත ඔබේ උණුසුම් පපුතුරේ අනුරාධා බේසින් ගීතේ සංගීතවත් කරේ. නිලු අධිකාරි මහත්මිය තමයි ගීතය ගායනා කරේ. ඉතින් මේ ගීතය ගායනා කරලා මේක ගීතය අවුත් කරලා ඉවරුණාන් පස්සේ චකුවිගෙන් මට පළකට ආවා. ශාන්ත කුමාර විතාන ප්‍රවීණ ගීත රචකයෙක් මාතිරි. ඉතින් එතුමා කතා කරනවා, එතුමාගේ කවි වලට මම ඇත්තටම හරිම ආසයි. මේ වගේ කෙනෙක් කතා කරලා මට අගය කරා කියන්නේ මට හරිම සතුටක්, හරි ආඩම්බරයක් ඇති වුණා. ඉතින් පත්තරේට ලිපියක් දානවා කියලා එතුමා කතා කරා. ඊට ඉස්සෙල්ලා කොවිඩ් වසංගතේ එක්කම මගේ ආවේ. ඊට පස්සේ ඒක මම මගහැරුණා. කාලයක් පතර ආවෙන්නේ නැහැ. ඒ වුණාට ඒක මගේ හිතේ තියෙනවා. ඒ කියන්නේ අපි ඕනම නිර්මාණකරුවෙක්ට වැදගත් වෙන්නේ, ඒ කියන්නේ සතුටක් ලැබෙන්නේ මිල මුදල් වලින් නෙමෙයි. ඒව අගය කිරීම කවුරු හරි කරනව නම් ඒක තමයි නිර්මාණකරුවෙක්ට ලැබෙන ලොකුම සතුට. ඉතින් මට ඒක ඇත්තටම ලොකු සතුටක්.
1: හොඳයි. ඊළඟට ඔයාට සම්මාන ලැබිලා තියෙනවද රිස්මින? නොයකු සම්මාන දෙනවද ලංකා? තවම
2: නැහැ.
1: අනාගතේදී ලැබෙන්න පුළුවන්නේ.
2: ඒත් ඉතින් අර මං කරන දේ ගැන මට සතුටුයි.
1: ඔව්.
2: සමාජයට මොකක් හරි එහෙම හම්බෙනවා නම් ඉතින් ඒක ලොකු දෙයක් නේ. සමහර ගීත ගොඩක් අය මට කියලා ලියව ගන්නවා. ලියාගත්තෙන් පස්සෙ කියනවා ඒක අර මට එක්කෙනෙක් පිටරටක ඉන්න කෙනෙක් UK වල ඉන්න කෙනෙක් ලියාගත්ත යටි ආලුවෙක්ට කියලා.
1: ඔව්.
2: මේ ඒක ලියලා දුන්නෙන් පස්සේ එයා ඒක තනුව ඒක තනුවත් හැදුවා අනුරාධා බේසින්ට. ඒක ඔතන නැහැ. එයාලා තාම අවුට් කරලා නැති හින්දා.
1: ඔව්.
2: එයා කිව්වා ඒ ආලුවට ඔබ අහන්න දුන්නා කියලා. ඒ ආලුව 10 විතර අහන්න ඇති කිව්වා. ඊට පස්සේ එයාගේ දුක තුනේ එයාගේ දුක තුනී වුණා කිව්වා.
1: ඕකේ.
2: ඉතින් ඒ වගේ දේවල් අහනකොට ඉත සතුටුයි. ඒකත් යන්නේ. වා කිව්වේ කියන්නේ පොඩි කාලේ එයාට ගෙදරි තාත්තා වෙනස්කම් කරා.
1: ඔව්.
2: මේ එයාට අහන්න ඕනේ ඇයි මේ ඇයි ඔයා මට එහෙම කරේ කියන එකලු එයාට අහන්න ඕනේ කියලා.
1: ඔය
2: පුංචි කාලේ අවුරුදු 6 ඉන්න.
1: ඔව්. ඒක ඔයාට කිව්වා ඔයා ඒකට ගීතයක් හැදුවා.
2: ඒකට සරලව ලියලා දෙන්න කිව්වා. මම ඒක ගීතෙන් කියලා දුන්නා.
1: ඔව්.
2: අත තනුව දාලා ඔක්කොම හැදුවන් පස්සේ මේ ඒ යාළුවට දීලා යාළුවා 10 විතර ඒක ඇහුවා. එයාගේ ඒක අහන එකෙන් එයාගේ දුක තුනී වුණා කිව්වා.
1: හරි හොඳයි.
2: ඔව්. කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඒක අර සම්මාන නැතුවද ඒ සම්මානේ ඇති කියලා මට
1: හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. ඒ එයා සන්තෝෂ වෙනවා. ඒ අතින් එයාගේ දුක නිවා ගන්නවා. එයා ඒකෙන් ස්ටැම්පත් වෙනවා. ඒක හරියටම බෙහෙතක් දුන්නා වගේ තමයි. එයාගේ හිතට සහනයක් ලැබෙනවා ඒ අතින්. ඔයා ඒ
3: මට මතක් වුණේ රංජන, ඒ කාලේ මතකද ඔය අපි ඉගෙන ගන්න කාලේ සාහිත්‍යයට එහෙම අපිට ඔය පැල් කවි, ගැල් කවි, නෙළුම් කවි නේද? ඒ කාලේ ඔය කවි රචනා කරලා තියෙන අය, එහෙම නැත්නම් කවි කියන අය, ඒ අයගේ මේ කාන්සිය, මාන්සිය, තෙහෙට්ටුව, වේදනාව නිවා ගන්න තමයි මේ ගොඩාක්ම මේ දේවල් වලට යොමු වෙලා තිබුණේ. එතකොට මේ සාහිත්‍ය ගත්තහම ලංකාවේ සිංහල සාහිත්‍ය ඒ ඉස්සර කාලේ ලියවිච්ච හරි අර්ථවත් ගීත අද වුණත් අපිට ඒ ගීත ඇහුවාම හරි වෙනස්ම හැඟීමක් හිතට දැනෙනවානේ. සතුට වෙන්න පුළුවන්. දැන් අපිට කාගෙන්වත් පළිගන්න හිතනවද? ඒ වගේ ගීත අපි අහලා තියෙනවද? ගීතයක් ඇහුවායින් පස්සේ. ඉතින් මං හිතන්නේ රිස්මිනාට පෞද්ගලිකව සතුට වෙන්න පුළුවන් සහ අර ආත්ම තෘප්තිය කියන එක උපරිම ලබන්න පුළුවන් අවස්ථාවක් ඒකනේ.
2: ඇත්තෙන්ම
1: මේ ගීතේ පදමාලාව ලියන්නේ අපිත් සමග දැන් එකතු වී සිටින රිස්මිනා සමින්. සංගීතය සපයන්නේ අනුරාධ වික්‍රමසිංහ. ගීතේ ගායනය කරනවා නෙළු අධිකාරී.

0: හොඳයි රිස්මින ඊළඟට ඔයා දමිල ගීත රචනා කරනවා නේද? අපි හමු මේ ගීතයට මේ ගීතය ගායනය කරන්නේ ඡායා ප්‍රභාස්වරි. මෙයා ලංකාවින් එක් කෙනෙක්ද?
1: එයා ඔස්ට්‍රේලියාවලේ.
0: එයා ඒ ගීතය ගායනා කරන හෝගා හන්දනා කියල මේ ගීතය ඔයා තම රචනා කරන සංගීත.
1: ඒක ලිව්වේ දීප්‍රාවචනය එක මතිලිහිට කඩින්ම බලපෑවා. ඒකට මං සිංදු දෙකක්ම කරා. එතැන ඒ වෙලාවෙත් මිනිස්සු අපි අපි හැමෝටම උදව් කරගමු කියන එකට, අපිට නැගිටින්න පුළුවන් කියන එකට.
0: මේ ගීතයට සංගීත සපයන අජිත් ප්‍රේමලාල්, අපි සමඳමු ඒ ගීතයට දැන් මේ ඡායා ප්‍රභාස්වරි.

0: මේ ගීතය ගුවන් විදුලි වාදනය වෙනවද? දුන්නත් ඔයගොල්ලෝ
1: ගීත ගුවන් විදුලි දුන්නද ගන්නේ නැහැ.
0: ඒ කියන්නේ දැන් කිසිම චැනල් එකකට වදීලා නැද්ද? යවල නැද්ද?
1: යවනවා මුල් කාලේ යවුවා.
0: ඔව්.
1: ඊට පස්සේ ඒගොල්ලෝ ගන්නේ නැහැ. නේ ප්‍රබුරට තේරේ කිච්චරක් නියම්. එහෙනම්
0: දැන් ඊළඟට දැන් ඔයා ගීත රචනා කළ තියෙනවා මේ රෝහණ වීරසිංහගේ පුතාටත්, චරිත් වීරසිංහට. ඔව්. ඒ ගීතවල මේ වාදනය වෙන්නේ නැද්ද? දම්පාට මල් කියන ගීතය පුදුමයිනේ. ඇයි ඒ ඔයා යවන්න නැතුව ඇති? එහෙම හැම හැම චැනල් එකකටම යවන්න ඕනේ. එහෙම නෙවෙයි, යවන්න ඕනේ. එතකොට තමයි එකට නෑගල කෝල් කරන්න. අපි මොම සින්දුවක් කෙව්වා, මෙහෙමයි ඔයගොල්ලෝ එක වාදනය කරලා බලන්න මෙහෙමයි කියලා කියන්න ඕනේ. නැත්තම් ඉතින් ගණන් ගන්න නෑනේ කවුරු හරි එක්කෙනෙක් ඔය ගීතයක් කෙව්වා කියලා අතහරලා දානවා. සමහරවිට ගීතයක් ලියන්න ගියාම එක තැනක හිරවන වෙලාවල් තියෙනවා. රයිටර්ස් බ්ලොක් කියන්නේ අන්න ඒ වගේ වෙලාවට, ඒ වගේ වෙලාවට රිස්මීන මොකද කරන්නේ? ඒක දවසකින් විතර වෙනස් වෙනව නේද? ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙනවා මේ ආපහු එක මතක් කරලා ඒකට අවශ්‍ය වචන ටික ගන්න.
2: රිස්මිනාවා, දැන් මේ සාකච්ඡාව ඇතුලේ ඔය එක තැනකදී සඳහන් කළා ඔයාට ෆේස්බුක් පේජ් එකක් තිබ්බා, ඒකේ ලොකු ෆෑන් බේස් එකක් හිටියා. ඔව්. එතකොට ඉතින් ලැබිච්ච ප්‍රතිචාර සහ සමහර වෙලාවට නෙගටිව් කමෙන්ට්ස් උත් ලැබෙන්නේ නැති, ඔයා මොනාද මේ දැන් සමාජ මාධ්‍ය ගැන ඔයාට මොකද්ද තියෙන අදහස? ඒ කියන්නේ මම මේ අහන්නේ මේකට මට අවශ්‍ය වෙන උත්තරය වෙන්නේ ඔයාගේ පෞද්ගලික අදහස මේ ගැන. ඒ කියන්නේ ඔයාට තියෙන පෞද්ගලික අත්දැකීම් එක්ක ඊට අමතරව අපි සමාජ මාධ්‍ය දැන් දවස ගානේ අපි දකිනවා එක එක දේවල් එක එක විදිහට මිනිස්සු බුලි කරන වෙලාවල් තියෙනවා ගැහැණු ළමයිව. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ අදහස කොහොමද කියලා මට මේ අදහස් දෙකම දැනගන්න ඕනේ.
1: මට හම්බෙච්චන මගේ මම කියුවේ මගේ මේ පේජ් එක 34,000ක් විතර හිටියා. දැන් අපි හිතනවා පිරිමි ළමයි තමයි දැන් ආදර මේ ප්‍රේමයක් වුණාම දැන් ඒගොල්ලෝ ගොඩක් අර සෙල්ලක්කාරයි අතහැරලා දානවා එහෙම කියලා. ඒ වුණාට ඒගොල්ලෝ තමයි දැන් ඉන්නකොට මට මේකට කවියක් ලියන්න මේකට කවියක් ලියන්න කියලා ඒගන්නේ. කියන්නේ ගෑනු ළමයි අමතක කරන්න බැරුවා. ඊට පස්සේ අඬලා පිලා දේවල් කරගෙන ඉරුමුත කාලයක් ගිහින් ඒගොල්ලෝ අරතක කරනවා. අමතක කරලා සාලි වලලා මේ ඒගොල්ලෝ වෙන ජීවිතයකට යොමු වෙනවා. මේගොල්ලෝ මුලින්ම සෙට්ටක්කාරයෝ විදිහට හිටියට පස්සේ ඒගොල්ලෝ හරියට ඒ කියන්නේ හිතනවා මේ වගේ කීප දෙනෙක් පදකම් දුනා. ඒගොල්ලෝ ගියා. හැබැයි ඉතින් අර මං කවුද කියලා දන්නේ නැහැ. මම අර අනුහත් නාමයේ ලිව්වේ මිනා කියන නමෙන් ලිව්වේ. එතකොට ඒගොල්ලන්ට මං කවියෙම ලියලා කියලා තියෙනවා. සමහර එක්කෙනෙක් දැන් මම අර ෆොටෝ එකක් දාලා ඒ ෆොටෝ එකකට තමයි කින්තෝරියක් දාලා ඒකට තමයි දෙව්වේ. මට සම්ත කියලා නමින් සමිත ඉදිරි සිංහ කියලා කෙනෙක්. ඒකත් එයා මට ෆොටෝ 100කට වැඩිය මට එවලා තිබ්බා. මේක මං කිසිම දෙයක් හින්ද නෙමෙයි ඔයාට එවන්නේ. ඔයා ලස්සනට ලියනවා. මේ ටික ඔයාට යූස්ෆුල් වෙයි කියලා හිතෙනවා. ඒ හින්ද මේ ටික අරගෙන ඔයා ලියන්න කියලා. එහෙම උදව් කරපුවා හිටියා. ඉතින් අපි අර වැරදි මේ පැත්තටම නිමේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ වගේම තමයි කොනහට සිංහයක් දාපුවාම සමහරව ඒකට මේ කියන්නේ අපිව කියන්නේ මෙව කරන්න කියන්නේ අපිව කියන්නේ හිත බත්තන්ඩ ලියන අය ඉන්නවා කමෙන්ට් කරන අය. ඒ කියන්නේ මොකද අපි දන්නේ නැහැ බොරු නම් වලින් ඇවිල්ලා යාට හොස්සක දාපු සිංහය මම හොදාහඬ නැයිද ලිව්වේ දීප්ලා මේ දේශනය ගැනනේ. ඒකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මේ ඕකත් විකුණ ගන්නවා.
2: එහෙම බලන් ගියොත් ලංකාවේ ඉන්න අති බහුතර ගායක ගායිකාවන් පිරිසක් අම්මයි තාත්තයි විකුණ කාලා.
0: ඔව් ඔව්.
1: ඇත්තටම මට ඕනේ විකුණ කන්න නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් අය බයිනවා රජින් කරේ නෑ, අරින් කරේ නෑ, මෙහින් කරේ නෑ. අරයට මෙයාට බනින්න ඕනේ. මං කියන්නේ අපිට පුළුවන් පොඩි දේ හරි අපි කරමු. ඒක තමයි මට ඇත්තරම කියන්නේ. අනිත්ක ඉතින් එහෙම එකතු වෙලා කරොත් අපි හැමෝටම අපි අපි කුළු කුළුවන් විදිහට මොනවා හරි දෙයක් කරනවා නම් අනිත් අයට බනින්න නැතුව අපිට දිනකට ගන්න පුළුවන් කියන එක තමයි මම මේ ඒ සිංහදිකෙම කියන්නේ. ඒවත්
0: අපට සවන් දෙන ගමම්ම අපිට විශේෂ පණිවිඩයක් ඒවා තිබෙනවා WhatsApp මගින්. ප්‍රවීණ සංගීතවේදී නවරන්න ගමගේ රිස්මීනා ගැන අපි සවන්දමු ඒ කෙටි පණිවිඩයට. බොහොම ස්තුතියි ඔබට.
3: රිස්මීනා සාමීන් පිළිබඳ මට අදහසක් කියන්න තියෙනවා. ඒ තමයි ඇය ඉතාමත්ම දක්ෂ ගීත රචකාවියක්. මොකද මේ ඇය මගෙත් එක්ක ගීත නිර්මාණ කීපයක් කරා. සිංහල භාෂාව පිළිබඳ ඇයට යම් විශාල දැනුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද ඇය වෙන ආගමක ඇදහුවත් වෙන ඇගේ දක්ෂතාවය, ඇයගේ කැපකිරීම පිළිබඳ මට විශාල සතුටක් තියෙන. වැඩ කිරීමේදී තාමත් පහසුයි, දෙයක් තේරුම් ගන්නවා. මට කියන්න තියෙන්නේ අර වෙන ආගමික සංස්ථාවක හිටියත් ඇය සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මනා දැනුමක්, මනා හික්මීමක්, කරුණාවක්, දයාවක් තියෙන කෙනෙක්. ඉතින් මම ඇගේ මේ සංගීත නිර්මාණ ජීවිතේට සුපතනවා.
0: අපි දැන් සම්බන්ධමු තවත් ලස්සන ගීතයකට. මේ ගීතේ ගායනය කරන්නේ නිවන්ත යාස්, සංගීතය සපයනවා විහංග ප්‍රසාද්, පදමාලාව රිස්මීනා සමීන්ගෙන්.

0: lankaradio.lk. ඔබට වඩාත් ආදරය ඇති ගීත පදන රචනා සෛලයක් තියෙනවද? ඉගෙන ගීත රචනා කරනකොට මොකක් හරි එකම සෛලයකටද රචනා කරන්නේ? එහෙම නැත්නම් ඔයා වෙනස් සෛලයක් ගන්නවද රචනා කරනකොට?
1: නැහැ, මම ඇත්තටම හිතෙන් තාලයක් දාගෙන තමයි කියන්නේ. මට මොකක් හරි හිතෙන් තාලයක් එනවා, එහෙම නම් තමයි මම ඒකට හරිම වචන දාන්නේ. එහෙම එකක් තමයි මම හදන්නේ. ඊට පස්සේ ඒ තරමටම සංගීත තබ්බු නිර්මාණය කරන නතාන්නේ ඒකට වෙන තනියක් දානවා. එහෙමකට මම අර ටිකක් හරි ගීතමය විදිහට තමයි මගේ පද ලියන්නේ.
0: හොඳයි, ඊළඟට මට දැනගන්න කැමති රිස්මීනම් ගීතයක් ගායකයෙකු විසින් වෙනස් කරන්න කියලා තියෙනවද? ඒ කියන්නේ පදමාලාව මේ වෙනස් කරලා දෙන්න මේ විදියට කියලා එහෙම තියෙනවද ගායකයා විසින්?
1: නැහැ, ඒ කියන්නේ ගායකයා නෙමෙයි, තනුවනකොට සමහර වෙලාවට කියනවා මේ වචනේ මෙතෙන්ට අපි කියවෙන්නේ නැහැ.
0: ඔව්,
1: ඒකට අපි වෙන වචනයක් දාමුද කියලා අහනවා. ගොඩක් නැහැ, වචනයක් ටිකක් එහෙම වෙනස් කරනවා. ඒකෙන් ගීතේ කියවෙන්නේ නැත්නම් එහෙම ඒකටම හිතින් සමාන වෙන වචනයක් ටිකක් ඒ වෙලේ කියලා දෙන්න පුළුවන්. ඔයගේ පළවෙනි ගීතේ තේරුම වුණා මම හිතන්නේ. පොඩි එවලුෂන් කිව්වම මම තක්දාලා කිව්වා.
0: ඔබ ගීතයක් ලියනකොට පද පෙළ පළමුව ලියනවද නැත්නම් සංගීතයේද හොයාගන්නේ ඉස්සෙල්ලා? තනුව
1: ගොඩක් ගීතල ගැන පද පෙළ සංගීතයට ලියපු ගීතක් තියෙනවා. ඒ කියන්නේ සමහර හින්දි සින්දු දෙන්නෙක් තුන්දෙන සිදර හින්දි සින්දු වලට පද ලියල ඉල්ලගත්තා. කියන දේත්
0: හින්දි සින්දු වල පද ලියල ඉල්ලගත්තා කියන්නේ ඒ කියන්නේ කොපිද නැත්නම් ඔරිජිනල් ඒගොල්ලෝගේ තනුව? ඔව්, කොපි.
2: හොඳයි රංජන්, දැන් අපිට මේ අපේ WhatsApp අංකයට යම් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තිනවා. ඉතින් අපි සූදානම් තෝරාගත්ත ප්‍රශ්න කීපයකට විතරක් රිස්මිනා තරහා උත්තර ලබා දෙන්න අපි බලමු නේද රංජන්, මොනවද මෙයාලා අහන්නේ කියලා.
0: ඔව්, කුරුණෑගලින් හංසික අහනවා රිස්මිනා අලුතෙන් ගීත ලියන්න එන කෙනෙක්ට දෙන්න තියෙන හොඳම උපදෙස මොකක්ද කියලා.
1: ගීත ලියන්න කලින් ගීත අහන්න. ඒ කියන්නේ අපේ ප්‍රවීණයන්ගේ හොඳ ගීත තියෙනවා, ඒ වලින් කියන තියෙන දේවල්. ඒ වගේම පොත්පත් විතර පරිශීලනය කරන්නේ නැහැ. එතකොට හොඳ ලක්ෂණ වචන එනවා, හිතේ රැඳෙනවා. ඒ වගේම ඒ අපි සමාජයට දෙන දේ යහපත් දෙයක් දෙන්නේ.
2: හොඳයි, තව ප්‍රශ්නයක් යොමු කරනවා මහනුවරින් තාරකා. ඔබ ලියපු ගීත අතුරින් ඔබට වඩාත්ම සමීප ගීතය මොකක්ද කියලා අහනවා.
0: අමාරු ප්‍රශ්නයක්.
1: සමීප ගීතය කියලා නෑ, ඉතින් හැම එකක්ම සමීපයි. ඒත් මම මෙහෙම කියන්න, මගේ මදුරන් කැටියෝ කියන ගීතය මට ටිකක් විශේෂයි. මොකද ඒ ගීතය කන්නුව නවපදමාලාවට ගීපද විචාරයට අරගෙන තිබුණා. ඉතින් ඒ ගීපද විචාරය අහලා ඇත්තටම කඳුළු උතාව හරිම සතුටුයි. ඊට පස්සේ ඒ සන්තෝෂෙට එදා රෑ ආපසු දෙවිඩ් පස්සේ ලියන්න හිතුවා. එදා රෑ තමයි ඒ සිංදුවක් ප්‍රචාරය වෙච්ච දවසේ රෑ තමයි මට ඔබ වෙනිල පස්සේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවිඩ් පස්සේ ගීත හතරක් දෙන්නට ඔක්කොම ගීත හතරක් කරලා තියෙනවා. තව ගීත 15ක් විතර ඉඳක්
0: තියෙනවා. හොඳයි රිස්මින, අපිට පුළුවන් ඒ ගීතේ දැන් සවන් නිපුණේ නායත්‍රා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. අපි සවන් ඒ ගීතේට ඔබේ මගේ රංකැටියෝ මේ ගීතයට සංගීත සපයන අනුරාධ අබේසිංහ. අපි සමඳු මේ ගීතය දැන්.

0: හොඳයි රිස්මි අපි කතා කරමු ඔයාගේ පවුලේ විස්තර ගැන කවුද ඉන්නේ පවුලේ කොහමද ඔයාට ගෙදර අයගෙන් ලැබෙන සපෝට් එක මේ වැඩ කරගෙන යන්න
1: තාත්තට වෙලා අම්මා ඉන්නවා අයියයි නංගි මල්ලි ඉන්නවා තාත්තනේ මච්චරයි අම්මා ගුරු වෙලියක් ඉතින් නෑකටදී අම්මා කිව්වා ඔයා ඔස්සේ සිද්ධ වෙනවා මට මට පින්ක්ස් ලිව්වනේ
0: ඇත්තටම සාධාරණයි සාධාරණයි ඒක ගෙදර ඉන්න මිනිස්සුම කළා මට ඉන්න මිනිස්සුට සිද්ධ ලියනවා ඒක
2: මොකක්දේ ගීතය රිස්මීන
1: තනිහාද සිල නේරම් කියලා ඒක හදමාග නොකයාම කියතමයි සිංහල ගීතය
0: කවුද ගායනා කරන්න විස්මින
1: හදමාග නොකයාම නිපුණි නෑන තාර තනිහාද සිල නේරම් කියන එක
2: හදමාගේ හදමාගේ නොකයාම අපි අපිට පුළුවන් ඒ ගීතය වාදනය කරන්න විස්මින අපි සවන් දුමු ඒ ගීතයටත් දැන්
1: හදවත එයාට කියන්න නැතුවම ගොඩක් වෙලාවට ඉස්කෝල පරිසරනවා කියන එක තමයි මම ඒක දැන්නේ ඉගෙන අම්මට ඉස්කෝල එකම යාළුවෙක් තිනු ටීචර් කෙනෙක් ඉගෙන ඒ කාලේ ඉඳන් තාමත් ඒ දෙන ආශ්‍රය කරනවා අම්මගේ වයස 80ක් 80ක් ඉතින් මේ තාමින්නේ හොඳම යාළුවා ඉතින් මම ඒක සඳහන් කර ගිහිල්ලා ඉගෙන ආතරේ ලෙලෙමින් හිටපු මේ සම්පති කාමරයට ගිහිල්ලා බලනවා ඉතින් ඉන්න මෙතන ළමයි අලුවවත් මට මතක් වෙනවා කියන එක තමයි දෙමු දැන් මේ ඉතින් ඒක අහලා අපට ගොඩක් සතුටු පිහිටුනා.
0: ඉතින් ඔයා ලොකු දෙයක් මං හිතන්නේ මේ මං හිතන්නේ අම්මට ලොකු සතුටක් ඇති මොකද තමන්ගේ දුව

0: lankaradio.lk.
1: රිස්මිත මට දැනගන්න ඕනේ දැන් ඔයාට කොහොමද ඔයාගේ හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය මං හිතන්නේ ඔයා ජෝ රැකියාවක් කරනවාද නැත්නම් ෆුල් ටයිම් කරන්නේ මේ ගීත රචනා කරන එකද මට ඉස්සෙල් පොඩ්ඩක් ඒ ගැන දැනගන්න ඕනේ
2: රැකියාව කරනවාද ඔව් මම බැංකු ෆේකල් විදියට වැඩ කරා නිලධාරි විදියට රාජකාරියක දැන්නම් මම විශ්‍රාම ගත්ත මේ අවුරුද්දෙන්
1: උපරිම 38ක් 40ක් විතර ඇති කියලා
3: මම හිතුවේ එහෙම තමයි

0: lankaradio.lk.
1: ඔය මේ චිත්‍රපටි බලලා තිනවද?
2: එහෙම මතක නැහැ. ඉස්සරහම බලනවා ගෙදර එන කාලේ.
1: ඔව්. දැන් ගෙදර නෙවෙයි දින්නේ එතකොට.
2: ඒ කියන්නේ ළඟ දිස්ස හඳ බලන්න හම්බුනේ නැහැ ලොකුට.
1: ඔව්.
2: ළඟදී.
1: නෑ මේක
2: තමයි තෙලුගු ෆිල්ම්. තෙලුගු ෆිල්ම් ටිකක් දැම්මා.
1: ආ තෙලුගු
2: තෙලුගු මලයාලම්.
1: තෙලුගු චිත්‍රපටයක් තියෙනවා හොඳ ලස්සන පරණ චිත්‍රපටයක් චෙම්මීන් කියලා. ඒක බලලා තියෙනවද? මාළු චෙම්මීන් කියලා හරිම පරණ චිත්‍රපටයක් හරිම ලස්සනයි. ඒකේ මේ මාළු මූදේ ඉන්න මාළුකාරයෙක් ගැන තමයි ඒ චිත්‍රපටය කියන්නේ. චෙම්මීන් කියලා ගමේ කතාවක් පරණ චිත්‍රපටයක්. මං හිතන අවුරුදු 30කට වඩා පරණ ඒ චිත්‍රපටයත්.
3: ජිස්මිනාගේ මං අහන්න කැමතියි, දැන් අපි දකින දෙයක් තමයි ලංකාවේ සිනමාව ගත්තත් ලංකාවේ ගීත ශේස්ත්‍රයේ ගත්තත් යම් යම් හිස්තැන් තියෙනවා. මම දැකලා තියෙනවා ගීත රචකයන්ට හරියට ඔවුන්ගේ කතෘ වන්නේ නැතුව තමන්ගෙන් වැඩේ කරගෙන ඊට පස්සේ ඒ දේවල් අමතක කරන අය ඒ වගේ ගැන ගොඩාක් කතාබහ ඇති වුණා පහුගිය කාල වකවානුව පුරාම. ඔයාට ඒ වගේ මොනවා හරි දෙයකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද? එහෙම මේ ඔයාගෙන් ගීතයක් රචනා කරගත්තට පස්සේ යම්කිසි අවැඩක් සිද්ධ වෙලා තියෙනවද?
1: ඔයා කියන්නේ මුදල් නෝගේ සිටීම් වගේ දෙයක් නේද?
3: ඔව්, ඒ වගේ. එහෙම නැත්නම් ගීතය කොපි කරා වෙන්න පුළුවන් මොනවා හරි ඒ වගේ දෙයක්?
2: එහෙම නම් නැහැ. ඉස්සර ස්ටේජ් එකේ තියෙන කොට නම් සමහරු දෙන්න මගේ කවි යවලා තිබ්බා රේඩියෝ එක දවසක් මාත් අහගෙන හිටියා යනවා. කවුද ලිව්වේ කියලා කියන්නේ නැහැ. ඒක තම සිත් පේජ් එක මගේ තේ අර මම නිනා කියලා දීපු තැන තරුවක් පාට් එකක් දාලා හාස්ට් එක ඒගොල්ලෝ දාගෙන තිබ්බා. ඒකත් ඒකට දැන් මම නිකන් කතා කරේ මගේ පේජ් එකේ ඉන්න අර නිතරම කමෙන්ට් කරන අය මට තියෙන උත්තරේ දාලා තිබ්බා. ඔයාලට කතා කරද්ද නිකන් අතාරින්න එපා එහෙම කියලා ඒක මේවට ඉදලා බැලලා දාලා තිබ්බා. මම වැඩි ඒවට ගියේ නැහැ කොහොමවත්. දැන් දැන් මගේ ගීත මම කියන්නේ වෙන ගොඩක් ඒවා අපේ නිර්මාණ වලට අපිම වියදම් කරලා තමයි කරේ. ප්‍රොඩක්ෂන් මාත්‍යාගේ තමයි එයා තමයි කරන්නේ. එහෙම දැම්මා මේ ඒ වෙන්න වෙන ගීත ගොඩක් මම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ශිල්පයේ පළවෙනි ගීතේ වගේ කියන අයට ඉතින් මොඩල් හරිගෙන නම් මම කරේ නැහැ. ඉතින් ඒකට නිකන් ගියලු දුන්නා. ඉතින් එහෙම තමයි. නැතුව මටම නවැඩක් තවම වෙලා නැහැ.
3: ඔව්, ඔබ වාසනාවන්තයි පැත්තෙන්. එහෙම දෙයක් වෙන්නත් එපයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මං හිතන්නේ මේ ලංකාවේ කලාව ගත්තහම ගොඩක් කලාව කියන එකට මිනිස්සු ගරු කරන්නේ නැති, ඒ කියන්නේ නිර්මාණකරුවාගේ නිර්මාණ හැකියාව කියන එකට ගරු කරන්නේ නැති තැන් අපි දකිනවා. ඒ කියන්නේ දවස ගානේ සමාජ මාධ්‍යවල වුණත් කෙනෙක් හොඳ දෙයක් ලියලා දැම්මොත් ඒක අර අපි කතාවට කියන්නේ ගෙඩි පිටින්ම කොපි කරලා අරගෙන දානවා. කවදාවත් ඒ කෙනා කවුද ලිව්වේ කියලා එයාට පොඩි ගෞරවයක්වත් දෙන්නේ නැහැ ඒ මිනිස්යාගේ හැකියාවට. ඉතින් ඒ පැත්තෙන් ඔයා හරි වාසනාවන්තයි. එහෙම දෙයක් වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාට වෙනත් ආරක ගීතයක් ගීත ලියන්න අදහසක් නැද්ද? ඒ කියන්නේ දැන් ඔයා ওই ගීත ලියන යම්කිසි ශෛලියක් තියෙනවනේ එකම ආරක. එහෙම ඔයාට මොකක් හරි හීනයක් තියෙනවද මේ වගේ ආරක ගීතයක් ලියන්න පුළුවන් නම් මට හොඳයි, නැත්නම් මෙන්න මේ අහවල් ගායකයා ඔය ගායිකාව මගේ ගීතයක් කියනවා නම් මං හරි කැමතියි වගේ එහෙම පොඩි හීනයක් ආසාවක් තියනවාද?
2: එහෙම නම් ඒක නේ ජනප්‍රියම කියන්නේ. ඇත්තටම කසුන් කල්හාරේ ගීතවලට ගොඩක් ආසයි. ඒ වගේ දෙයක් ගොඩක් අය ඉන්නවා එහෙම කියන්නේ ගොඩක් අය ඉන්නවනේ. ඉතින් ගැන හිතනකොට නම් එච්චර දුරට ඉතින් කරන්න බෑ. ඒ ඉන්නවා ගීත වේදිකා නාට්‍ය දෙකකට ගීත ලියලා දීලා තියෙනවා. ඉතින් ඒකත් ඉතින් අපි හොයාගෙන ඉන්න කරන දේවල් නෙමෙයි අපි මේ පිට කියලා ලියව ගන්න දේවල් නේ ඒකට මම හරි සතුටුයි මොකද වේදිකා නාට්‍යයක් කියන්නේ ඒක පෞද්ගලික වෙන දේවල් නේ එහෙම ඉස්සරහට තව දියුණු වෙන්න ඕන දේවල් අපි ලංකාවට කියන්න දේවල් නේ ඒකට ලංකාවේ සම්මුතිය මත ආයෙත් වෙන හම්බුනා ලැබුණ තියෙන එක මට සතුටුයි ඒක ගින්න
1: මට අහන්න ඕනේ අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබ කැමති ගීත මාතෘකාවක් තියෙනවද? ඔයා ලියන්න කැමති මාතෘකාවක්.
2: මාතෘකාවද?
1: හොඳයි ඒ වගේම ඔබ රිස්මින ඔයා ලියලා තියෙන ආදරය ගැන කතා කරන විට මේ ළමා ආදරය ගැන දරුවන්ගේ ආදරය ගැන ගොඩක් ගීත ලියලා තියෙනවා ඒකෙන් පුතේ නුඹතාවම මම දන්නේ නැහැ කියන ඒ ගීතේල ඔයා ලියලා තියෙනවා සංගීතය කරන්නේ අජිත් ප්‍රේමලාල් ඒ ගීතය ගැන මොනවද කියන්නේ මේ ගීතය ගායනය කරන්නේ රාජු දීන් ඒ ගීතය ගැන ඔයා මේ ළඟදී ලියපු ගීතයක් ඒ ගීතය ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
2: ඔව් රාජු දීන් මහත්මයාට Facebook එකෙන් සම්බන්ධ මේ පොඩි විතරේ ඒකම කතා කරලා ඔබට ගීතයක් කියලා දෙන්න පුළුවන්ද කියලා එයාගේ හිතේ කිස්තරක් තියෙනවා කියලා කිව්වා ඔද කාලයක් රට ගිහිල්ලා හිටියා يعني විදේශ රට වෙලා ඉන්න කාලේ පුතාගේ මුරගල් කාලේ යට මිස් වුණා කියලා එයාගේ හිතේ හිස්තනක් කියලා තියෙනවා කියලා තරඳව ලියලා දෙන්න පුළුවන් ඒකට ලියොත් ඒක තමයි යුතුය ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා
1: ඔය ලස්සන ගීත මමත් කීපවතාවක් කියවුවා ඒ ඇත්තෙන්ම කියනවා ඒක හරි සංවේදී ගීතයක්
2: හරිම සංවේදී
1: ඔව් ඒ වගේම තමයි ඒ ගීතේ මේ ගායනය කරන රාජු දිනුත් ඒ ගීතේ ලස්සනට ගායනා කරනවා ඒ වගේම ඔබේ පදමාලාව ඒකටම ගැලපෙනවා මම ඔය රාජු දින් කියන එකනා ටිකක් දන්නවා ඒ කියන්නේ මට හම්බෙලා තියෙන Facebook එකකින් මම සජීව යත් එක්ක කතා කරන්නේ නමුත් Facebook එකෙන් කතා කරලා තියෙනවා එයා මට කිව්වා ඔයාට කිව්වෙන් පස්සේ ඔයා හරියටම එයාගේ අදහස එයාට කියන්න ඕන දේ හරියටම ලියලා දුන්නයි කියලා ඒ නිසා තමයි ඒ ගීතය ආරංගන ගායනා කරලා තියෙන්නේ ඒ ගීතේ සංගීතය සපයලා තියෙනවා ඒ ගීතේ පදමාලාවේ හැම දෙයක්ම එකට මික්ස්ර වෙලා හොඳ ගීතයක් බවට පත් වෙලා තියෙනවා ඒ ගීතේ මේ දිනවල ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා නේද අපි සමඳු මේ ගීතයට මේ ගායනය කරන්නේ රජු දින් පදමාලාව රිස්මිනා සම්මින්ගෙන් සංගීත සපයන්නේ අජිත් ප්‍රේමලාල්

0: විසි නවයක් කිව්වා දැන් ඔයා වැඩියෙන්ම ලියන්න ආස ආදරේ ගැන කියලා. මට දැනගන්න කැමති ආදරය අට දැනින්නේ මොකද්ද ඔයාගේ පෞද්ගලික අදහස ආදරය ගැන?
1: ආදරය ආදරය ගැන මට දැන් හිතෙන්නේ දැන් හිතෙන්නේ අපි ආදරය කරන කෙනා අපි ආදරය කරනවා නම් ආදරය කරන කෙනා කොහේ හරි සතුටින් ඉන්නවා නම් අපි සතුට වෙන්න අපිට එකට ජීවත් වෙන්න හම්බුණත් නැත ඒ අර ඒක කැඩුණ පස්සේ සමහර මිනිස්සු අර වෛර කර කර මරා ගන්නවා ඒක මම අනුමත කරන්නේ නැහැ හම්බුණත් නැතත් අර හිතේ තියෙන ආදරය දෙහෙම අතහැරලා කියලා කියන ඉඳලා මේ වෛර කරන්නවත් බනින්නවත් ඉගෙන තරහ ඇති කරගන්න හොඳ නැහැ අපි මේ එත හම්බෙන අවස්ථාවල අපි සතුටින් ඉන්න අපි හැම වෙලාවම සතුට මතක විතරක් තියාගත්තන නීති කියලා
0: හරි මට ඒත් එක්කම අහන්න හිතුණා මේ වගේ පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් දැන් ඔයා එතනදී ඉස්මතු කරපු දෙයක් තමයි මට දැන් හිතෙන දේ ඉස්සර නෙමෙයි කියන එක. එතකොට අපි දන්නවා අපි මිනිස්සු හැටියට වයසින් වැඩි වෙනකොට අත්දැකීම් බහුල වෙනකොට ටික ටික පරිණත වෙනකොට අපි කලින් හිතපු සිතුවිලි කාලෙත් එක්ක අත්දැකීම් එක වෙනස් වෙනවා. එතකොට ඔයා ඒ කාලේ ලියපු ගීත දැන් අහනකොට ඔයාට හිතිලා තියෙනවද ඒ හැඟීමම? ඒ කියන්නේ අපි හිතමු ආදරය ගැන ඔයා ලියපු ගීතයක් වෙන්න පුළුවන් නැත්නම් ඒ කාලේ ඔයා ලියපු ගීතයක් මේ කාලේ වෙනකොට මේ වචන තව වෙනස් වුණා නම් හොඳයි මේ හිතපු දේ වෙනස් වුණා නම් හොඳයි කියලා එහෙම හිතිච්ච තැන් තියෙනවද?
1: නැහැ මම කියුවේ මම අර ලියන්න පටන් ගත්තේ 40 කච්ච වගේ කියලා.
2: එතකොට ඒ ලව් එකේ ඇස් තිබ්බේ නැහැ.
1: නැහැ මම කියන්නේ ඒ අර අපි කවුද කාලේ හිතනවනේ කරුණ කාලේ ඕනම කෙනෙක් අර හිතනවනේ ඉතින් ආදරය කරන්න අයිති කර ගන්න ඕනි කියන ඒ හැඟීම එනවනේ. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙක ඒක අපි කර තාලයක් යනකොට අපි පරිණත වෙනකොට නෙපි අපි අදහස් වෙනස් වෙන්නේ.
2: හොඳයි රිස්මිනා ඔබ ඔබ තරුණ කාලේ ආදරය කළේ නැන්ද කාට හරි?
0: හස්බන්ගෙන් ගුටි කන්න වෙන ප්‍රශ්න අහන්න
2: බලන්න. හස්බන් දන්නවා ඇති කියලා ඇති මට තව යාළුවෙක් දෙන්නේ කිටියා එහෙමයි කියලා සමහර වෙලාවට එහෙම
1: ප්‍රශ්න. නෑ මම ඇත්තටම ඉස්කෝල ගියේ මික් ස්කූල් එකක.
2: ඔව් ඉතින්
1: දැන් මේ ඉස්කෝලෙට ගියේ මේ ඕ ලෙවල් කරන්කම් දැන් මේ ඉස්කෝලෙට ගියේ මික් ස්කූල් එකක්. එහෙම සම්බන්ධකම් තියෙන්නේ නැහැ. ඒතර මගේ හොඳම යාහතු කොහොමදයි මගේ හොඳම යාළුවා යාළුවලා හිටියේ බෝල් කෙනෙක් එක්ක. දැන් ඒ දෙන්න බැන්නේ නැහැ. ඒ වුණාට මේ ස්කෝල් කාලේ රාධා කෘෂ්ණ කියලා පැත්තෙන් ඒ කියන්නේ මන්මත්තරණ රැස්ලදුවාරේ යමුනා නදී තීරේ කියලා මන්මත්තරණ කියලා තමයි ඒ පිටු පටන් ගන්නෙ.
2: කවුද ගීතේ කියන්නේ?
1: ඉන්දිකා කුමාරි මම.
2: ඉන්දිකා කුමාරි ඔකේ බලන්නේ. ඔව්.
1: එතකොට මම කියන්නේ දැන් අපි රාධා කෘෂ්ණ එකට උනේ නැහැ
2: නේ. කතාව දිගට යනවා තවමත්.
1: රාධායි ක්‍රිෂ්ණයි එකතුනේ නැහැ. ඒ වෙනකොට මේ රාධා කියන ගමම්ම අපිට මතක් වෙන ක්‍රිෂ්ණාලනේ.
2: ඔව්.
1: ඔව්. ක්‍රිෂ්ණ කියන ගමම්ම අපිට මතක් වෙන රාධා. ඉතින් මට මේ මගේ යාළුවට නම කියපු ගමම්ම යාළුවා යාළුවා කියලා කිව්වොත් තමයි. ඒක රිස්කාලේ කාලේ කිව්වා. මරි ටීචර්ට මතක් වුණේ ඒකමනේ.
2: ඔව්.
1: මේ යාළුවලා කියන නේද එහෙම කියලා. ඉතින් ඒකම පැති සුන්දරයි. ඒ කියන්නේ මතකයන් අපිට හිතින් නිදින්න පුළුවන්. ඒ මතකයන් තුලේ තාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ.
2: විශ්වීය දෙමේ
1: මේ ගොඩක් සිංහල
0: ලූෂන් පුලත් සිංහල මහත්මයන් ඉතරම කියනවාගේ සැබෑ පෙම්මතුන් කිසිදායෙක් නොවේ නේද?
1: ඒක ඇත්ත. ඒ කියන්නේ එක් නොවුණු පෙම්මන ආදරේ වැඩි කියලා
0: හිතුවා. වැඩි. ඔව්. මම කියන්නේ ආදරේකට මිස් වෙන හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ එක ළඟ නැහැ හැම වෙලේම දකින්නේ. නමුත් ඒ මතකය තමයි හැම වෙලේම ඒ කෙනාව ඒ කෙනාගේ හැඟීම් ඔයාට මතක් කරන එකම දේ. එතනින් එහාට ඔයාට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කිසිම සාක්ෂියක් ඒකන. ඒ හින්දා තමයි ගොඩක් ඒක මම හිතන්නේ ඒක මේ මිනිසුන්ට සෑහෙන්න දැනෙන තැනට ඇවිල්ලා
1: තියෙන්නේ. දැන් අයිති කරගත්තෙන් පස්සේ මේ අර තිබ්බ ආදරේ නේ වගේ ඒක පෙන්වන්න ඕනේ කියලා හිතනවද දන්නේ?
0: ඒක සාමාන්‍ය
2: ඒක සාමාන්‍ය
0: ඒක සාමාන්‍ය දෙයක් විදිහට අර අර අපි කතාවට කියන්නේ හැමදාම දකින්න කුකුලගේ කර්මලේ සුදුයි කියලා
2: ඒ වගේ
0: තමයි ඒ අර හැමදාම ඒද වෙනකොට ඒ කියන්නේ හිත ඒ කියන්නේ මිනිසුන්ගේ හිත මොලේ හැදිලා තියෙනෙත් එහෙමනේ යම් කිසි දෙයක් පසුපස හඹා යනකන් ඒකට ඉවසILLක් නැහැ ලොකු තරඟයක් තියෙනවා හිත
2: ඒක ලැබුණාට පස්සේ
0: මේක ගන්න ගන්න කියලා ඒක ඇචීව් කරාට පස්සේ එතනින් එහාට එයාගේ හිත මොලය මේ පිළිගන්නවා දැන් ඒක ලබාගෙන ඉවරයි කියලා. එතකොට එතනින් එහාට එයාට ඒකේ ලොකු වටිනාකමක් දැනෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඕනම දෙයක්.
2: මේ මේ ගීතේ මනමත් කරන කියන ගීතේ ඔයා ලිව්වේ අය දෙන්නගේ අදා මේ ආදරය ගැන හිතලාද? හොඳයි අපිට පුළුවන් ඒ ගීතයට සවන් දෙන්න මේ ඉන්දික උපමයි තමයි මේ ගීතේ ගායනය කරන්නේ සංගීත සපයන්නේ නවරත්න ගමගේ අපි සවන් දුන් ඒ ගීතයට දැන් පදමාලාව රිස්මිනා සමින්ගේ

0: අහන්න ඕන ඇත්තෙන්ම ඒ දෙන්න එකතු නොවුන්ඩ නොවෙන්න හේතුවක් තිබුණාද?
1: මම වත්තල සෙන්නෑන් ගොල්ල වෙන්න වුණා. දෙන්න දෙන්න දෙන්නෙක්ව තමයි දැන්දේ. ඒ වුණත් අර බොයි එහෙම කතා කරනවා, කතා කරපුවාම අහනවා
0: ඉතින් කාලයක් යනකම් ඒක අමතක කරන්න බෑ. සමහරවිට දෙන්නගේ පළමු ආදරේ වෙන්නත් පුළුවන්. පළමු ආදරේ දැන් ගොඩක් අයට අමතක කරන්න බෑනේ. අන්න ඒ නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් එයාගේ සැප දුක හොයලා බලන එක සාමාන්‍ය දෙයක් නේද? එයා ජීවත් වෙලා ඉන්නවනම් එයාගේ ඔයා දන්න කෙනෙක් හම්බුනාම අහනවා. ඒක සාමාන්‍යයි. එහෙම මං කියන්නේ මමත් එහෙම අහලා තියෙන නිසා.
2: අන්න දැක්කද බලලා මැලුම් පැන්නලි. රංජන්ව වෙනම දවසක ඉන්ටර්විව් කරන්න ඕන රංජන්.
0: හොඳයි හොඳයි. නැති අතීතයේ සමහර දේවල් මතක් වෙනකොට අපි කල්පනා කරන්න ඕන ඒවා අපි ඇයි එහෙම කරගත්තේ කියලා නේ. ඒකනේ එහෙම උනේ මොකද කියලා හිතෙනවා. ඒ සමහර දේවල් මම ඇහුවා.
2: රංජන්ට තියෙනවා මං හිතන්නේ වෙනම ගීත සෙට් එකක් එයාගේ අතීතය සම්බන්ධ නේද රංජන්?
0: ඔව් අනේ ගොඩක් තියෙනවා ගීත ගොඩක් තියෙනවා. ඒකේ මේ වෙලාවත් මේක වැඩි වෙලා තියෙන මේ ගීත අහන්න වෙලාවක් නැතිකමනේ. ඒකනේ ගීතෝල ඒ ගීත ඇහුවම වේදනාවකුත් වෙනවා සතුටකුත් වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම එක පැත්තෙන් එහෙම දේවල් එහෙම වුණ එකත් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒකනේ සමහර අය එකතු නොවුණා කියන එකේ දුක තිබුණත් එහෙම එකතු නොවුණ එක හොඳයි කියලා හිතෙනවා නේද? ඉතින් එහෙම වෙන්න පුළුවන්. දැන් මේ දෙන්න එකතු නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. මේ දෙන්න හොඳින් ඉන්නවනේ ජීවත් වෙලා.
1: ඔව්
0: හොඳයි. අපිට දැන් තව ගීත කීපයක් වාදනය කරන්න පුළුවන්. ඔයා කැමති ගීත වලින් මම කැමති මම තෝරගත්ත තවත් ගීතයක්. ඒ ගීතය තමයි ඉන්න ඔයා තෝරගෙන තියෙනවා TM ජයරන්ද ගායන සිතින් මා නොසලී කියන ගීතය. මේකට විශේෂ හේතුවක් තියෙනවද රිස්මීන? හොඳයි. ඊළඟට ඔයා තෝරගෙන තියෙනවා වික්ටර් රත්නායකගේ පෙම්බර මදු කියන ගීතය. ඒකට විශේෂ දෙයක්
1: තියෙනවා? විශේෂ දෙයක් නැහැ. ඒක මියුසික් ඒ වික්ටර් රත්නායකයන්ගේ හඳයි මියුසික් එකයි ඔක්කොම එකට ගෑනකොට පුදුම ලක්ෂණ
0: තියෙන්නේ. හොඳයි.

0: කාලේ ගෙවිගිය තෙරුණේවත් නැහැ. අද අපේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකේ වැඩසටහනට එකතු වෙලා ඔබේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට රිස්මිනා ඔබට ගොඩක් ස්තුතියි.
1: ඔව්, ඔබේ සියලු ඉදිරි නිර්මාණ කටයුතුවට ලංකා රේඩියෝ අපේ හද පිරිසුව පැතුම් මේ සමග තියෙනවා. රිස්මිනා, ඔයාට ඔයාට යමක් කියන්න තියෙනවද?
2: විසිපහක් විතර දැනට දීපු ඒවෙන් තම ආවෙ නැහැ. ඒ කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සමහර චිත්‍රපට දිගීත දෙකක් තියෙනවා, ටෙලිනාට ගීත තුනක් තියෙනවා, වේදිකා නාට්‍ය ගීතත් දෙකක් තියෙනවා. ඒවත් එක්ක තැමිල් ඒවා දහයකුයි සිංහල ඒවා 15ක් වගේ තියෙනවා.
1: ඒවට ගායක තෝරගෙන තියෙන්නේ ගීත ගායනය කරන. ඔව්
2: ඔව්, ගායනය කරන අය කියන්නේ මද නිර්ලගෙන කරන්න අරගත්තු අයගේ තමයි ගොඩක් තියෙන්නේ. එහෙමයි, කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සිංදු කියලා ඒවා මික්ස් කරගෙන එහෙම ටිකක් තියෙනවා කීපයක්. ඒ වගේ අර ට්‍රැක් එක හදලා ඔක්කොම හදලා මේ වොයිස් කරන්න නැති ඒවා එහෙම ටිකක් තියෙනවා. ඒ ටික ඉදිරියේදී
1: අපිට අහන්න ලැබෙනවා ඉදිරියේදී.
2: ඔව්, ඉතින් බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනකට සම්බන්ධ කරගත්ත එක ගැන.
1: අපි ස්තුතිවන්ත වෙනවා ඔයාගේ, ස්තුතිවන්ත වෙන්න ඕන ඔයා අපේ වැඩසටහනට පැමිණීම ගැන, සම්බන්ධ වීම ගැන. ඒ වගේම තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන ඔබෙන් රසබර ගීත අසන්න. ඔබ කිව්වා වගේම ගීත 25ක් විතර තියෙනවා කිව්වනේ. දැන් අපිට ඉදිරියට අසන්න ලැබෙන ඒ ගීතත් මේ දැන් දැනට ලියා තිබෙන ගීත වලට සමාන වෙන්න පුළුවන් මං හිතන හැටියට. ඒ නිර්මාණ කටයුතු වලට අපේ හදබැදී ආදර සුබ පැතුම් ඔබට.
0: පෞරිස්මින්, I think අපි සුබ පතනවා ඔයාගේ ජීවිතේ ඉදිරි කටයුතු සියලුම දේට සාර්ථකව සිද්ධ වෙන්න කියලා. ඒක ඉතින් අපි අදට සමුගන්නවා ආයෙත් මේ වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින්. ලංකා රේඩියෝ අපි ඔයාලව හම වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමුගන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුන්දර සතියන්තයක් වෙන්න කියලා. මම නීකා.
1: නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට දහවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග. එතෙක් ඔබ සැමට වාසනාව, සතුට පිරිස සතියන්තයකට වගේම සතියකට ආශිර්වාදන. මම රංජන් ධර්මරත්න. වියසින් වීඩදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසෙන් නුව හිය බයි රාඩියෝ ඩාම්ස්ට්‍රට් මිට් ලංකා රාඩියෝ සෙන්ඩුම් ඉස් උන්සෝ ඉස් ආලන් සුපර් ටෝලර් සොනිග වෝක අප් පුම්සෙන් නුව ගිප්ටස් පොලිස රාඩියෝ සෙන්ඩුන් බීගොස් හිය බයි රාඩියෝ ඩාම්ස්ට්‍රට් mit meine Kollege Elis Pflister.